0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ොඩාවෙ කිබුරෙ රුමකී මූමිනුන්ගෙ සිෆයින් නො ොඩා කමකී ඉන්සානායජ්ජෙහේ ඉජතිමාඊ බලි තහුගෙ තෙරෙන් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරුවරිවෙ ොඩාවෙගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මීහොන්නකී එවවෙස් අගෙන්නෙ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී අති වසීෆාතකෙන් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවෙරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගෙ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගෙ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමු එකමුග නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන්ජෙහේ ඇහිදුමැ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන් දෙවුන් රයිතුන්ගේ මෙදුගා හමනුජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කොමුත්තකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාඊ බයියේ අලගනුමෙන්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයි මීහුන් බොඩාවෙ ඔලනී නසබුගෙ මොළුකමුන් කමක්බුණවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමු අනෙබ්බයකු කිබුරුවෙරිවෙ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගෙ මතිවෙරිකමු අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගෙ ගොතුන් හෙව විස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙන් මීහුන්ගෙ මච්චක් බොඩාවෙ කිබුරුවෙරිවෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්لهහ ඒනාය දෙව්වාෆාවා නිියමතෙ ෆෑසාවෙරිකම ඉල්මුවෙරිකම හුනරුවෙරිකම මතී වසීෆායා මිකංකමකී අල්لهහ දෙව්වා නිියමැත්ත එකංකම ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල්ලි බේ බාරෙවවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේග තිමා ෆද අහුන්නා උහතුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයි කුරුන් හිමනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්لهගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගෙ ලනු දනියා හමය වාසිලුවුමගෙ මගු ෆහිවානෙ කීර්ති රසූලාගෙ හදීසෙක් ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم معني الله اتكا مدو موليوا اككويس اكالانگه اميهگه درجه متيوري نكوروين نوئ بوداوي كيبورويريوي اولونو ميهونگه واهك كيريتي قرانوگه ات سورتيگا بيان كوروا فاوي ايگه ترين اككي قارون نامك كيونو ميه ايناگه එම්ම ඉස්සතුගේ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායිකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරු වෙරිවේ බොඩාවෙ ගතුමුගේ නතිජා.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: මී අහමදාමි.

0: ATVFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හයන්ති බයිලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: ඕනියවස් පිළවාදම නුවදිහ එකෙන්ම ගහට දිවහි FM ටියුන් කොඳම්ම.
1: ಬಲಾಲಾನಿ ರಾಜ್ಯ ಖಬರ್ ಫುರ್ತಮಿ ಬಲಾಲಾನಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಪಿಎಸ್ಎಂ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: ලවකක් පහ ලවයි

0: මිසූ එලවෑග එම පස්සේ තකොල අඩුවවස් යාහනි මක
1: අලේ නූනිකික බැපුුණක නීගේ අම්ම මීීමයි අවකෙ දෙගින් ලවගේ
0: මිල වෙසිගෙන් මේ මදුරී උඩ ලවේ ගාග්‍ර මුදායකු මස්සුරු ලවෙන් අනෙක්කයි තංකොල එකද මේ ෆිල්ම් ගෙස් අඩුන ආනකාල් ලවතන් අඩුයි වෙනමරංගලු විස්කන්න
1: ඉන්ගේ නොමිසු හිකු ඇසු කාබිරා ලවෙන ගෙනකම් බට් එලව තියෙම ෆෙවරිට් ලවේ තිවිහැමීම දෙැන් කීකුර ඕකේ මස්සේ නහෙම අනිකස් ලවේක ජනන් දෙවුරි වර වරම් මදු සුවල් කොල ඉගේ එකම කුඩකො ටෙක්නිකල් වානම සුවල්ත ටෙක්නිකල්ලේම බුණි
2: साहेबान कदरदान मेहरबान दिल थाम के बैठिए क्योंकि अब आपके

0: ආයක සලාමෙක් පුරවා හොට එවරෙන්නකං එවවෙස් හල නුබෑකමෙන් නුජහේනේ අදි හිතාම කුරාණේ බයගම්ගාවිස් එවරෙන් නුවේ.
1: අල්ලාහු ඛාලිකු කුල්ලි ෂයිඉන්.

0: නොදිය එක මෙගහට දිවෙහි එම් අබදුවස් එම්ම ගාත
1: ශවියන් ශවියන් ශවි

0: මේ කඩිය විශ්නාලියෙන් වරබට එබෑගේ මේ අමිවුලනී කවමී ජිහාද කවමට්ටකා කෙරිගෙන් නිකුන්නානේ බයකු පහර ගනිති දානති දිදයන් එබෑගේ මේ තිමණ්ඩමෙන් එබ ජෙහයක මින සේහත්තක එබ හේනෙ ගෞමාදේතරේ විස්්න ගෞමුන් වෙලි ෆුක්කෙවෙස් ගෞමුන් වෑගේ ෆුක්කරෙවෙස් එහෙම් බයක දීගෙන් නුවානේ එහෙම්වෙම ගෞමුන් ගෙල්ලිගෙන්දා මිනිවංකම් ගෙල්ලුම බාරවලා කන්තත්තක එබ ගෞමග හිඟ එම එකන්තත්තක විශ්නාපා ගෞමගේ දිද මිදීබුන් එදි ගොවනී මිනසේහත නස්රට්ටකා කැර උම්මි කුරාශෙ ජිහාදේ ඒ කෙරිගෙන් කුරා ජිහාද කාදාශේ මගේ දරින්නේ මී ඉහු බැහේ මී පහු බැහේ අඩුහාශේ ෆස්කනු වෙලිෆුකෙවෙස් නමනම දූ යනු දෙච්චේ ඒක මානෙකි මිනිවංකම් ගෙල්ලුම බාරවලා එවස් කමෙන්නු කුරාශ
1: නිහාරු සගුන් වෙන

0: නවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: එම්ම ෆස්
2: මුනිෆෝයි ෆිලෝන්ගේ දායරා එම්ම තාසකෝ

0: හඳන්න දන්න තද කමක සඳන්න දනකම් එනගහම හරියකම හොන්නා නස්තු හඳන්දන් එවෝඩ වීම මෙහ ගෞමි ෆිල්ම් බෝඩ් සාදෙන් එහෙන් එවටක මෙහෙන් ආස්ක චෝල නග එච නෑ ගන්න බඩක
1: ඕකේ එහෙමම ಅಸ ಬದಲಾ ಗಣ್ಣಾಣೆ ತಿಬೇಂಗೆ ಎಮೆ ಮೈ ಗಾಣಿಕೆ ಸ್ಲವೆ ಮಾಜ್ ಕುಡುಕು ಉಫಾ ಕೊಲ್ಲ ದೆಮ್ಮಾಣೆ ತಕೊಂಡ್ಲವೆ ಮಿ ಫಾರ್ ಹರ್ಬ ಜಾಜ್ ಗೆಲಾವೆ ಎದ್ದು.

0: මුනිියවස් ෆිළවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: ලෝබි ලෝබිින්.

0: Lovely, lovely.
1: نوديها كم ميجا هرتز تبعي اف ام
2: සිතංගරතා ලවයා මියුසික් එකත් යොන්න ලෝබි හදියාක බදල් කොල්ල විදාණේ මිෆාර මෙති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයි බායකු අඩෝහි ටී ටයිම් රික්වෙස්ට් මිෆාර කුඩ බදලකායකු එම්මේ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මෙ 30 මිනිටකුන් අලුගුන් වෙන් කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾ ಸಹದ್ಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದ್ಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ
3: ಹವಿಯರ್ ವಸಾಗಡಿಗೆ ಬ್ಯಾವೆರಿಯ
4: ಲೋಬಿ ವಾಕರಾತಕ ನುವತ ಎಚುವರಿಯಕ ಲವೈನ್ ಹಾಸ ಕೊಲ್ಲಂ ಬೇಣಂತ ದಿವೆಹೆ ಫೆಮುನ್ ಕುರಿಯ ಗೆಂದ ಎಹುಂತರಿಗೆ ಹೋಗುನ್ ಶೋಗ ಕೊಮ್ಮೆ ಎಹುಂತರಿಕ ವಿಸ್ ದಾವ್ರಮಿಗೆ ಫುರ್ಸತ್
5: ಹಂದುವರುಗರಾಳು ದೇಹಿತ ಫಿನಿ ಖಂಗಿ ಬಿಚೆ
2: ದೇಹ ಸರ್ವಿಸ್ ವನಾಹರು ದಿವೆಹೆ ಫೆಮುನ್ ಗೆನಸ್ತೆನಿ
6: ಎಹುಂತೆರಿಂಗೆ ಹೋಗು